දෙමැති ඇසවී කීරිතු කුරුවානුගේ සූරතුල් ජාතියා බාරවන ආයතුම් ෆශෑගෙන් සූර නිම්මා සූරතුල් අහ්කා ෆශෑගෙන් සූරතුගේ නුවවන ආයතුගෙන යලා.

0: بسم الله الرحمن الرحيم الله أكبر اللهم أهله علينا بالأمن والإيمان والسلامة والإسلام والتوفيق لما تحب وترضى ربنا وربك الله ماني هدوا بدكر الفرس كلاكو මි හඳකි අමාංකම ඊමාංකම සලාමෙක්කම ඉස්ලාම්කම අදි ඉබරස්කලාන්ගේ ලෝබිවෙ වොඩිකෙම්වා අදි රුහිවොඩිකෙම්වා කංකම තෞෆීකු ලෙව්වුමා එකු අළමින්ගේ ගාතන් අන්න හඳෙක්කමුගා ලව්වා ෆාන්දේ අළමින්ගේ වෙරි රස්කලාන්ගෙයි අදි තිය හඳුගේ වෙරි රස්කලාන්ගෙයි මෑන් අල්له
1: මුනිෆූ ෆිල්වාදී මවුලුමත්ගේ ხසානා මුස්සලිකොද්දේ එම්ම එතු බාරකුරවේ බෑවරිය
2: දෙහිරාජයේගේ අඩු
1: එංහස් හතරස්තෙක් සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: එහෙම එජන් සීතගේ වදිහේ වරබ්බොඩ බලා මොනිට අකුරන්ද මේ කුරිග මේ ආර්ථික විද්‍යාල මෙහි වදිහේ වදි සැරේ ගානුන විසේ වදිහේ ඉස්සහතක ගෙන්න ඒ ගානුනගේ හරම සිංහ නයි වදිහේ හිමායත් තක විවේනගේ හද සවවිස් ගඩේ රකුණෝ හෙඳුනු පතිහ පස් ගඩේ බෑ ස්ටාර්ට් කුරා ගොත රේගඩ ගොස් එත දමෙව් වාන්දේ අනික කොම් වරක් පතිහ වෙස් තේද මනගේ හයිද්දාර ෆරන්ය මෙමෙ හුන්න මෙමුගේ සංතත්ත බලහට්ටන් ඒ සෙදුවා මිහු පහිච්චහර සෙවදී අලුගන්නේ බදකේ පහිච්චහර හම මේ අයිලන්ඩ් හොම්පිකප්තහ වාරයන් දුම්වම් පහනේ මුගේ පරිතම් මති උසුලා හද ඒ එහායිරු ඉන්සානුන් දෝ මිහුන කිවිස් එහායිරු මසෙම මේ කංක බලා මොනිටා කුරේ වෙන ගොතේ හම අදිවිසුගේ
1: මෙහාරු මෙහාරු අන මාලෙග විද්‍යද මේ අධිකමතරක වෙස් පොළොංගේ දාරය ගොල සත්‍යක නවාර මිකහකම හිඟාකම වඤ්ඤා රිපෝට් කරන්නේ
0: අනේ පොළොහුන්න වෙසින්ගේ නම හිඟාකම පොළොහුන්න වෙසින්ගේ නම මිතන්ත මිතිපි හැම රෙස්ටෝරන්ට් තවග විහාර තවග එන්නේ විහාරයි ගයිබයි එන්නේ එන්නේ ෂේට ෂේට් රේගන විද පති හො හේව දැන් හොරි හාරෙක මේ විහාර අතරේ
1: ඒ දැන ගදකම ගෙන්ගොලෙන එකම කියනගෙන ලාර දෙනකන් සදාන
0: දැන් මුසාර නොදී හැම එබැවෙ අලුගල
1: කෙරේක මුසාරණු දෙන්නේ මසලේ
0: රෝදාගේ කුලික මීහා කොම මී රෙස්ටෝර ගෙස්ට් හොස් එක ගොඩ මීහා කොපුනි පස්ම සෙජ්ජේ තිමන්නේ මුසාරණු දෙත තිමන්නේ මුස්තිමන ෆෝන බාදේ මුනි මස් එකම කයි ශලයින් නොදී තිමන්නේ ඔක මුසාරයි වෙසින් මුදිනේ තිමන්න අංහෙනුන් ගුලණී මම්ම ගුලණී රුපියා නැතිගේ තිමන්න කොදින් නැමෙස් තේ නෙච්චෙන් නැසේ මීහා එකොලුක මිකොත බරාබර රමීස් මෙ මොනිටක බලාබව රමීස් දැන් පුනුහෙන් නම ඒ නෝනි මිගුයේ සංගේ බේපලෙන් නම මීන් දශකරියස් මොනිටක බලාබල මහුම් මහ ගවායිද මුසාර දෙනි හිත බේපලුන් නැත එමිහුන් ඇතිමනි හා එමිහු හතරිස්ස බන් එසලු කියන පුරයන් මිස්තාන් පුරන්නා නෝදිසෙන මි වගුස්සාරි දෝ මී හම
1: අනි
0: ගඩකම මසකෙන් නොකර වියස්ස සෙමිහුන් නදිබෙන් වහ ගොතන නොදෙම කිවිස් මි වගුසාරිගේ තෙලෙග හිමිනේක කොම් මී හා වගන්නාගේ අගේ
1: සෝදාරින් දෙනවා මී හා ලාර නොදෙ මසක
0: කරු වෙනවා මසකත්තක කරු වෙනවා නෝ මීග මුහිම් මිගේ මිහාර මීහෙක්ගේ ලව්වා සමෙක් කරුම මිහාර සිහාරෙක්ග බැලන්න ගෙන්න මීහා අනික සිහාරයක ඉන්න මීහා ඉසලක මිගේ නමගේ කෙසේ මීහා ඉංගේ ගේන සුට්ටයි නෝ මෙබේන මිරිසෝට කට්ටා දැන් ඒනන් කොන්ටැක්ට් එකයි සමි උන්නනි දෙයහර නෝනි අයහර නෝනි තිංහර වාන්දි මේ කෙසේක මසක්යක් කරා එක්කල මිහා විශ්විදාගෙන් දැන් දැන් ඒනගේ නියුන්තස් පයිප් පහර තංකොලි ඕගා තෙරි මිහුන් විම නියුන්ත කච්චිස් තේනි නොදීවස් නුවානේ සායරුන් තනේ මිහුන් ආදි ගවයි දාහි වාස නොනසිස් එම ඒ වත් දෙහෙ මි කංක මි හිඟානු හිඟාගේ එම්මෙන්න කන්නු ගුලේ නේද අලගන කන්නු කේන අලගන ගේ කැරි ගොනම් ගේ ගොලේ බේර මිහෙල් ලබ ගවයි දාහි වාස මසක් කරුවේ කියස නම්බර
2: ගුලා
0: කෂේ ව්‍යාපාරී ඒජන්සි තකුන් ගෙන මිහුන් එතර කුරුමකී මේ එතර කුරා මිහුන් හොගේ කංකන් දංකොල රංගල බලම් මේ මිහුන් එමිහුන් අලුගට හිවන ඒජන්සි තකුන් ගම් බල ඉන්ටෙලිජන්ස් තු බයකු නෙරම් දීකන්නේ ලැබිගෙන් කන්නේ
1: මේකම
0: නෑගෙන දෝ රට්ටේ සේගොත වෝස්සිතා දෙන් හම කාගේ මවලු මාත නගා වානවා බලා දෙන් හෙදිදානෙතා මුස්තකනේ මේ ඩුරගා බෙහෙ සංක බලා සංකම් කුරා දෙන් බන්දුගති බේකුදින් උලේ නූලේ උගේ බලා හදා කර නෝ කන්නේ මිහාර මියති ඉන්ටෙලිජන්ස් උම් බේනු වෙස මිහාර මිසංකම ඒව බේනු වෙ හාද හාදෙක් ගයි මි බේරු මිහු උනේ නිහාද නිකම
1: තියන බය මේහුම එබ උලේ
0: වරහා අනික වගුසාරි දෝ එමිහු ගදකම මසක් යන කුලස් කෙනි හුන් බෑ තිබ්බ පති වෙ තන්තම් වෙස්
1: තමිනු
0: එමිහු කෑමේ උලේ වෙස් මිවිස් සම මේතර සත්තන් දෙහෙ එච්චෙම් මේ ගානෝන තරි අගේ බදි හැමි වගුසාරි ගෙතර මේ බෑ සත්ත කොමිගේ අදබ තං කොලෙ බඩකො අදබ ඒ බදි හැ තං සීදුවා ජූරි මනතක කන්නේ ගෙම් මරා ගමි ඒජන්සි ත තං කොලෙ බඩ අදද කොන් ජූරි මන කුරේ මේන ගොසේ හදම් වි
1: ඒජන්සි මෙදර කො ඇස මේ හැවි මේ බලහත්න් දෙය කොත
0: අපි වර නාන්නානේ අමින් දැන් මේ හකු වර නුගෙන් නානේ ඉංගෙ හොම්මේස් බේරම් එතර මිහුන් එතර කුරා කුඩ කුඩ නම වෙස් අලි බොණු නම වෙස් සොෆි හේ සදාගින් ඒ නා ඇජන්සි එකේ නමක හිංගා තනකු මිහු ගෙනුවනේ අලගණුගේ මප්ප බලන් අලගණ මිහකු ගෙන්නනි රමීසා ගුණ රමීසගේ ඇජන්සි මෙදුවෙල් කොම්මි ගෙන්නනි කෙලස අලගණ මේ බහට්ටනි එනසක් කාකන්න දෙනනි දානි සැනෙන්න දෙන නින් රස තෙරග බහොරේ මිරු වැබෝලේ හම අමිල්ලයක් වොලේ මිහු එබෝලේ කළා මේ මාල තෙරග කළා මේ මේ එරුග සවන් දහා මිහු වොලේ රස තෙරග හම එවිස් එහි තෙරියකු අලාලන් තෙරියකු නැති එබෝලේ හම බේරු මිහු මිතා ඒ බවුලේ එමිහුගේ කවුක හොරිව

0: මාස්ක සරහදතක දින් හමදාතාව ගොස් මෑගනකොතේක ගෙල්ලුන්ත ලිබි ෆනී මිබුණා සිවීලියන් ඉන්ෆ්‍රස්ට්‍රක්චර් මිබුණා අපදා ආමරයිතුම් බේනුම් කුරා ඉක්සෝදි ඔනිගන්ු තෙරේ හිමනේ හිමනේ තන්තනක්කම විස් වේ තස්නීම් නිවස් ඒජන්සිීක පරාතුන් රිපෝට් කො හෙකමු මිකංක හිඟම මිදනී බැනලගවාමි උසුල්තකා අදි හඟුරාමයගේ ගානුන්තකාව සම හිලාපක් කමශා මී හම හිංගා වරබොඩු ජරීමයකමගේ ඊරානුගේ පරාතුම් වේ බයංකොප මිහතනන් ඊරානම් ඊරාණ දෙකොළම් මිදින් වෑග හමලා අතවගේ තෙරේග මරු මිහින් ගදදු ගෑගනක පන්සාහන් අරාකම වෙස් ඊරානුම් වේ බයංකොප්ෆ එහෙකමුම් ඇමරිකායි හඟුරාම් කොරම මිදනී ඊරානුන් හමදදේ උසුල්තකාවස් වරබ් තපාත් ගොතකක්කම් පාහකුරෙන් එබදේ මීකතින් මෑගෙන සවබෙක්කමගා තපාත් ඒකගේ පරාත්තකුම් භයන් කොරම මිගෙන්දනී මී අල්ජසිරයාමස් පාහකොපවා තංකොළ මී ඇමරිකායන් ඊරානුගේ අස්කරී තන්තන් හෝදා එතන්තන බරාබර පින් පොයින්ට් කොගෙන් හවදාදිනුගේ ගාවිල්කන් නෙතුමුන් ඇමරිකාගේ රුලිවෙරිකම් මිබාලනී ආමු රයිතුන්ගේ බොලක්කමග වේ අල්ජසිරයාගේ පරාතුම් වෙස් එකන් ඉගුත භයන්කොප්ෆ එහෙකමුන් මිකමුගා මිහිඟමු මිදනී දෙෆරාතුම් මිබුණා හඟුරාමය කුරායරුගා අමදු කුරන් ජිහෙන උසූදාලා බලාකම් ගවානම ඊරානුන් අස්ලු උසූදන් අමදු කුරන් මුන්දායරුගා ඇමරිකායින් කණඩලිගෙන් බැනලගවාමි උසූදා හිලාපා අමදු කුර මුන්දාකංකමග වෙස් වේ බයෙන් එන දිස්ටුන් එකන් එකුත ෆාහා කොප්ෆා එහෙකමුම් මිහාර්මි හඟුරාම බදල් වේගෙන් මිදනී නුරක්කාතර ඉතුරු මරහදා එකක් කමුග ෆාහා කොරවිගෙන් දායරුගා මිපදෑන්කංක හිඟුවා කී වෙස් ඊරානුගේ රුළුවෙරිකන් වරම් මච්චදදානකමෙන් ඒ ගෙරද්ද හමදාතන් ඇමරිකා සිෆෑන් ගායිම තිබේ තන්තන දේනකම් වෙස් ඒ කණඩලිගෙන් ඉගේ කමේ ද මිකමුගා ආදි බයෙන් එන දිස්ටුම් ෆාහා කුර මුන්දා තන්කොළ මී මිවාහක වේ පාකිස්තානක උරුදු ඇනලිසිස්සක වෙස් හම ගෙනස්වා ඇමරිකා සිෆෑන් අස්කරී මරුකස්ත දූකෝ ෆිලෑගෙන් තිබේ තන්තන් ඊරාන මි එගෙනී මි කිහිනෙත්තෝ එබ්බයක භයංකරම මිදනී මි ජාසුසි මවදු මාතන් ඊරාන ෆෝර් කොද මිදනී රශියයන් කමු ගන්නුවත චයිනායන් කමු ගා එහෙන්න වෙස් මි එගොතන් හිඟමු ගන්න කමෙන් නූන් කමුග මිහාරු වේ එගිගෙන් ගොස්වා මිකමුග මිකංකන් හිඟමුන් දාකොත එකමුග මිවනී ඇමරිකා සිෆෑන්ගේ අතුගවා ටෙලිග්‍රාම් ඇප් බේනුන් කොක් ගෙන් හම ඇමරිකා සිෆෑන් මි මවදු මාත් දෙනී තිමන්නම මෙතිබී මිවනි තනෙක් ගේ මියෝනි ලස්කරින් තකේ වණී එවනි තනෙක්ගේ තිමොම මෙති වේතනන් හමල නොදී එහෙනමස් ඊරානුන් බේනුන් කම ගවානම ඒ ලස්කරින් ත තිබේ තන්තනන් හමල දී එතන්තන් හදා කොල්ලාශේ තිමොන්න මෙන්න සලාමිකම අරක්කා තෙරිකන් හොද දේශේ බුනේ ඇමරිකා සිෆෑන් හම සීදා ටෙලිග්‍රෑම් ඇප් බේනුන් කොග්ගෙන් ඊරාන මවුමත් ෆෝර් කොද්දෙනී කම ගොස් වේ බයාම් වෙගෙන් එහෙන්කම මිහාර මිකමුගේ මච්චප් තපාත් එකිගේ වාහකත දෙකේ විගෙන් දා ඇරුගා ඇමරිකා සිෆෑන්ගේ රුලිවෙරිකම් වෙස් මිහාරුම් මිහඟුරාම මිකුරිය දාගතුන් අද එමිහුන ජස්සා මිවා බොඩු බුරාග සබුන් ඇමරිකා සිෆෑන් වෙස් ඇමරිකා දෙකේ මිහාර රුලියාස්ම වාකන් එංගිගෙන් දාකමුග තපාත් එකිකි ෆරාතකුම් බයංකොරමුන් මී ගෙන්දනී
1: නාසෙමි ඇමරිකායා ඊරාගාමි දෙගොම්ගේ ගුළුමා ගොලේ ස්වල්කච හිලානං අමී ඊරාගේ රයිසා සියාසි වෙරින් මිවණී ඇමරිකායා මි එගොම්ගේ එක්වෙරින් ගුලිගෙ මි ඊරාගා බොංගලා ෆවාතී එකං කෝවෙරි කොෆ දෙන් මි දෙගොම්ගේ දෙමෙත්ගා හංගුරාමේ ෆෙෂෙන්තෝ මිවලෙනි
0: ඊරාග බාග හමදාත දීප වණී සෞදි අරබියා යා ඇමරිකා ගුලිගෙන් කම් මිහාර වණී කඩේලි එංගි කෙන් ගොස්ස මිකං කන් නොයි සෞදි අරබියා ගරාතන් දොකු කොෆ එවිස් දෙන් ඉරාගේ අල් හස්ත ශාබීගේ තපාත එකක පැරමිලිටි සිෆෑන් ගයිම් වෙතිබේ තන්තම් පාහ කොග්ගින් ඇමරිකා සෞදී මතින්දා බෝට් තකුම් වනී වර වර්ගද වෑග හමදාතන් ඉරාග තෙරිය දීපා ඒගොත හමදාදිනුගේ සාමුන් ගෑගනක මොකාව මාතවග හිමෙනේ විහි හඟුරාම වෙරි මරවගෙන් ගොස්වාකම් ගොවේ අල් හස්ත ශාබීග ෆරාතුන් රිපෝට් කොෆා අදී බත්තිරිස් මිහුන් සහම වෙපවාකම වෙස් වේ බයන් බයන් කොප එහෙන්කමු මී වරන් එහෙන් කහල නොරක්කාතරි පත්තරකම් මුලි මස්රහ බදල් වේගෙන් දා කමෙක්කමුග ඉංගින් ගොස් වාතිය අදි හඟුරාමයක තේ මෙහාර ඉරාගු වද්දන් මසෙක කුරේ ෆවාතී වේ මිකමා මෙදු වේ තපාත එකෙක හියාල් තපාල් කුරේ ගෙන් ගොස් ෆා ද මිකමුග යමනුගේ එමෙ මති ඉස් වෙරියකන් හුන්නවේ හුසි අන්සරුන්දගේ වෙරියා අබ්දුල් මලික් බදරුද්දින් ඔහුති ඒන මිකමා ගුල ගුතුම් වාහක දක්කවමු බයංකො ෆොවනී ඉරාගා දෙකොළා සෞදි අරබියායා ඇමෙරිකා ගුලිගෙන් මි හිංගාහුවා ඔදවානකී මී බොඩු ඉස්රායිල් ප්‍රොජෙක්ට් බිනාකොත් දිනුමුගේ වර බොඩු ප්ලේනෙක දැසුම් හිංගාහුවා නාතහුසි බාමලෙක්කමුගා මිකමකී මී හමක් මිපද කංකමුග මච්චන් ඇමෙරිකායන් එබ්බාරුන් දිනුමකී එයි වරන් නුබෑවිගෙන් වා ජරිමෑකම් ගේනාවේ බයංකො ෆයි ඇමරිකායිකි මී එතකෙන් හාස් මේල් දුරුන් ගල්ෆුග සරහද්දන් ඇස් ෆේරුමා ලූටුවමග මසක්ක හිංගමුන්දා දවලතෙ කමශා දුනියක ගානුන්තක බලාල්මන්නෙති හිතුහුරි ගොත කමල් කොරමුන්දා ඇමරිකායන් එබ්බාරන්තන් දීගෙන් තිමාමෙන්ගේ ඔහු වැත්තෙරි අද අවට්ටෙරි ගවමෙක්කමවා ඉරාග මෙපද වෑගේ හමදාත දිනුම් මී වරන් නුබෑවිගෙන් වා ජරිමෑකම්ග ඒනවේ බයංකොරබා අදි මී ಬೋಡು ಇಸ್ರಾಯೇಲ್ ಬಿನಾ ಕೊದ್ದಿನ ಪ್ರೊಜೆಕ್ಟ್ ಕಮಗ ವಾತೀವೆ ಮಿಫದ ಪ್ರೊಜೆಕ್ಟ್ ಕಂ ಇಬ್ಬಾರ್ ದೆನಿಯೇ ಅದಿ ಕೊಮೆ ಬಯ ಕಮಗ ವಿಯಸ್ ಏ ಕಮಕಿ ಏ ಅದಿ ಮುಸ್ಲಿಮುಂ ಕೊರ ಮುಂದಾ ಕಮೆ ಕಮಗ ವಿಯಸ್ ಏನಾ ಫತುವಾಯಗ ಸಿಫಾಗ ಹಮ ವಿದಾಳು ಹೊವೆ ಮೀಹಮ ಮುರುತದ್ದು ಮುಫದ ಕಮೆ ಕಮುಗ ದೆನ್ ಏನಾಗ ಹಿಯಾಲ್ ಮಿ ಕಮಗ ಹುರಿ ಗೊಯ್ ದೆನ್ ಮಿಹಾರ್ ಮೀ ಹಮದ ಅದಿ ಮುಸಾಮುಂತಿಯ ಫಾಹ ಕೊರ ಫದಾಂಗ್ ಇರಾಗೆ ರೈಸ್ ನಿಜಾರ ಅಮೇದಿ ಏನಾ ವಣಿ ವರ ಹರುಕ ಶಿಬಾರಾತು ಏನಾಗಿ ಭಯಾನ ಬಿಸ್ ನಿರ್ವಾಹ ಭಯಾಂಕುರ್ವಾಹ ವಣಿ ಮೀ ವರ ನುಬಾವೆಗೆಂ ವಾ ಜರಿಮಾಯ ಕಮಷ ಇರಾಗ ಮಿನಿವಂ ಕಮ ಸಿಯಾದ ತಂಗ್ ಅರಾಗತು ಕಮಷ ವಿಫದ ಕಂಕಂ ಕೊರೆವಿಗೆ ನುವಾಣೆ ಕಮಷ ಇಗ್ಗತ ಕವ್ಯಸ್ ಏನಾ ವಿಫದ ಕಂಕಂ ಬಲ ನುಗಣ್ಣಾಣೆ ಕಮುಗ ವೇ ಅಮೇದಿಗೆ ಭಯಾನುಗ ಏಕಂ ಇಗುತ ಭಯಾಂಕುರ್ವಾಹ ಅದಿ ವಿಫದ ಕಂಕಂ ಕುರುಮುನ್ ದುರ್ಹೆದಿವಾಂ ವಿ ಕಮಷ ಮೀ ಎವ್ವೆ ಸಾಲೆಗ್ಗ ಸರಹದ್ದಿ ಫೆಂ ವರುಗ ಮಸ್ಲಹಾತು ದೆಮಿ ದಮಹಟ್ಟಂ ಬೇನುಂ ಕಮುಗ ವಾಣಮ ಏಕಂ ಕೊಗ್ಗಿಂ ವಾಣೆ ಗೊತೆ ನೂನ್ ಕಮುಗ ವೆಸ್ ವೇ ಅಮೇದಿಗೆ ಭಯಾನುಗ ಏಕಂ ಇಗುತ ಭಯಾಂಕುರ್ವಾಹ ಫದಿಂ ಅದಿ ಮಿಹಾರ್ ಮಶಾ ಹೂಣುವೆಗೆ ಗೊಸ್ ವಾತೀವೆ ಇರಾಗ ಮಿಬುನ ಅಲ್ಹಸ್ತು ಶಾಬಿ ಹಿಮೆನೆ ಪ್ಯಾರಮಿಲಿಟಿ ಗ್ರೂಪ್ ತಗೋತೇನೆ ಈಗ ತೆರೆಯಗ ಅಸಾಯಬ್ ಅಲ್ ಹಕ್ಕ ಹಿಜ್ಬುಲ್ಲೋ ಕತ್ ಹಿಜ್ಬುಲ್ಲೋ ಅನ್ನುಜಾಬಾಯ ಅದಿ ಕತಾಯ್ ಹಿಜ್ಬುಲ್ಲೋಯ ಅದಿ ಜಬತ್ ಇಮಾಮ್ ಅಲಿಯಾ ಮಿಫದ ತಫಾತ್ ಇಕಿ ಹಂಗ್ರಾಮಿರಿ ಗ್ರೂಪ್ ತಕ್ಕ ಮಿಹಾರ್ ಮತಿ ಇರಾಗ ಸರ್ಕಾರ ವರ ವರಗದ ಇಂಜಾರೆ ದೀಫಾ ಇರಾಗ ಸರ್ಕಾರ ಮಿಫರಾತಕ್ಕಂ ಭಯಾಂಕೊಫ ಮಿ ನೆರುನು ಭಯಾನುಗ ಅಂಗಾಫ ಮಿಯತಿ ಆಗಸ್ಟ್ ಹತ್ತಿಗೆ ಫಹುಂ ದೆನ್ ಎ ಮುಗಾವ ಮಾತನ್ ಹಿಮೇನು ನೋಡ್ನಾನೆ ಕಮಶಃ ಏಗೆ ಕುರಿಂ ಇರಾಗ್ ಇರಾಗ ಸರ್ಕಾರ ಫರಾತು ಮಿಫದ ಹಮದಾತಂ ಹುಟ್ಟುಮಾ ಹುಟ್ಟುಮಾ ಅದಿ ಇರಾಗ ದಿಫಾ ಕೊ ದೆಮೇನೆ ಕಮುಗೆ ಜಾಮೀನು ಉಮೆ ದೇಂಜೆಹೇನೆ ಕಮುಗ ಅದಿ ಮಿದಿನ್ ಹಮದಯಾನ್ ಇರಾಗ ಸರ್ಕಾರ ರದ್ದು ದೇಂಜೆಹೇನೆ ಕಮ ವೆಸ್ ವೇ ಹಂಗುರಾಮ್ ವೆರಿ ಗುರುಪ್ ತಕುನ್ ಅದ ಮುಕಾವ ಮಾತಕುಂ ಏಕಂ ಇವತ ಭಯಾಂ ಕೊಫ ಏನ್ ಕಮು ಬಿಹಾರ್ ಮತಿ ಇರಾಗ ಸರ್ಕಾರ ಮುಕಾವ ಮಾತಾವ್ಗ ಹಿಮೆನೆ ಹಂಗುರಾಮ್ ವೆರಿನ್ನ ಅದಿ ಮೇದು ವರ ಬಡ ವಾಂಕಮೆ ಉಫದಿಗೆ ಗೋಸ್ವ ಮಿಬೇ ಮಿಹುಂ ಅಮಿಲ್ಲಾತ ಹತಿಯಾರು ನಗ ಸೌದಿ ಅರೇಬಿಯಾ ಅದಕ್ಕೊಳ ಹಂಗುರಾಮ್ ಫಶಾ ಬಿಹಾರ್ ತೆಗ್ಗ ವರ ನುರಕ್ಕಾತೇನ್ ಫತ್ರಕ ಮಶ್ರಮ ಬದಲ್ ಬೆಗೆಂದಾಣೆ ಕಮುಗ ವೇ ತೆಹರಾನ್ ಯೂನಿವರ್ಸಿಟಿಗೆ ಪ್ರೊಫೆಸರ್ ಮೊಹಮ್ಮದ್ ಮಾರಂದಿ ವಿಸ್ ಏಕಂ ಎಗುತ ಭಯಾಂಕುರ ಬಾಫ ಭಯಾಂಕುರ ಬಾಫ ವಾಣಿ ಮಿಮಿಯುಂ ಗಾದದ ಇಲ್ಲಕ ಫನ್ಸಾ ಸಾಹುಂ ಗುಣಾದವೇ ಕಮಶಾ ಮಿಮಿಹುಂ ಅಸ್ಕರಿ ಹರಕಾತೆ ಸೌದಿ ಅರೇಬಿಯಾ ಅದಕ್ಕೊಳ ನೋತ ಕೋಯತಾ ಅದಕ್ಕೊಳ ಫಶಾಗೆ ಕಮಗ ವಾಣ ಮಿಮಿಹುಂ ಹುಟ್ಟು ಮಕ್ಕಿ ಈ ವರಂ ಉಂದಗು ಕಮಕ ಬೆಗೆಂದಾಣೆ ಕಮೆ ಕಮಗ ಏನಾ ವೇ ಭಯಾಂಕುರ ಬಾಫ ಅದಿ ಮಿಮಿಹುನ ದಿವಿಫವಾ ಗಾಬಿಲ್ ಕಮಗೆ ತೆರೆಯಗ ಕೋಯತಂಗರ ಇಗಮ ಹಿಫಾ ಏಕಮಗೆ ಕಂಟ್ರೋಲ್ ಅತ್ಲುಂಗೆ ಗಾಬಿಲ್ ಕಮ್ವೆಸ್ ಮಿಮಿಹುಂಗೆ ಕಿವಾಗ ಏವ ಹುರಿ ಕಮಗ ವೇ ಮೊಹಮ್ಮದ್ ಮಾರಂದಿ ಏಕಂ ಎಗುತ ಭಯಾಂಕುರ ಬಾಫ ಏಂ ಕಮ್ ಹಂಗುರಾಮ ಮಿಹಾರ್ ಬದಲು ಮಿದನಿ ಮುಳಿಂಗ್ ಆ ಮರಹದ ಕಕ್ಕಂ ವಣಿ ಫಾಗ ಕುರಿವಿಗೆಂ ಗೋಸ್ಪಾ
1: ನಾಸೆ ಮೇ ರೆಕ್ ಕಾಂಡು ಗಮಿ ದತುರ್ ಕುರ ಬೋಟ್ ಫಹರುತ ಮಿ ಹಿಮಾಯ ಕುರ ಮಟಕ ಸಾದ ಗೌಮ ಹಿಮೆನೆ ಗೊತ ಮಿ ಕೋಲಿಷನೆ ಮಿಹಾರ್ ಮಿವನಿ ಉಫದ್ದಾಫ ದೆಂ ಮಿ ಕೋಲಿಷನ್ಗೆ ಮಸಿಕಿತ ಕಾಮಿಯಾಬ ಕುರವಿದಾನೆ ಕಮ ಬೆಲವೇತು
0: ತಿಯ ಫಾಹ ಕುರೆ ಫದ ರಕ್ಕಣಗ ದತುರ್ ಕುರ ಮುಂದ ಬೋಟ್ ಫಹರು ಹಿಮಾಯ ಕುರು ಮಟ್ಟಕ ಅದಿ ತಿಯ ಉಫುಲಾ ಟೇಂಕರ್ ತಪಸ್ ಹಿಮಾಯ ಕುರು ಮಟ್ಟಕ ಮಿಹಾರ್ ಮಿಯತಿ ಸಾದ ಗಾಂ ಹಿಮೆನೆ ಕೊಲಿಷನ್ ಏಕ್ಲವಾಲಿಕಂ ಸೌದಿ ಅರೇಬಿಯಾಗ ಫರಾತುಂ ಇವ್ಲಾಣು ಕೊಫ್ಫ ದೆಮ್ ಮಿ ಸಾದ ಗಾಂ ಕಿ ಮಿ ಕೊಂ ಫರಾತ್ ತಕ್ಕೆ ಕಮೆ ಅದಿ ನುವೆ ಭಯಾಂ ಕೊಫ್ಫೆ ಅದಿ ರಂಗಳ ಕಸ್ಸಾಫೆ ವಿಸ್ ನುವೆ ದೆನ್ ಸ್ವಾನು ಫೆದಿಗೆ ಮಿದನಿ ಕೊಲಿಷನ್ ಹದಾಗೆ ಅದಿ ಸಾದ ಗಾಂ ಕಿ ಕುರಂ ಸತೇಕ ಗಾಂ ಹಿಮಣಾಯಂ ಕಮಗ ವಿಯಸ್ ಅದದು ಇತರು ಕೊಲ್ಲೆ ವಿಧಾನೆ ಎನ್ನಮ ಎಸ್ ಗೌತಮ ಕಿಬಾಗ ವಾ ಅಸ್ಕರಿ ಗಾಬಿಲ್ ಕಂ ಮಿ ಕಂಕಂಗ ಇಸ್ ದವರೆ ಅದಾ ಕೊರ ಮುಂದಾನಿ ಅದಿ ಅಸ್ಕರಿ ಗಾಬಿಲ್ ಕಮೆ ಹುರಿ ಕಮಗ ವೇ ಸ್ಟ್ರಾಟಜಿ ರೇವುಮ ಹಂಗುರಾಮ್ಯಾಗ ಉಕ್ಕಳು ತಬ್ಬೇನು ಕುರುಮಾ ಮಿಫದ ಕಂಕಂ ವೆಸ್ ಎಫರಾತ ಕಲ್ವಿಗೆ ವಾ ಗಾಬಿಲ್ ಕಮೆಗೆ ಮಚ್ಚಂ ಹುರಿ ಹಾಕಮೆ ವೆಸ್ ನಿಮಿಗೆ ದಾಣಿ ದ ಮಿ ಕಮಗ ಫಾಹ ಕೊರವಿಂದ ತಂಕೊಳೆ ಮೀ ಮೀಗೆ ಕುರಿಮ್ ವೆಸ್ ವೇ ಸೌದಿ ಕೊಲಿಷನ್ ಹದಾ ಯಮುನಾ ದೆಕೊಳ ಬೊಂಗಳ ಹಂಗುರಾಮ್ ಕೊಫ ಬಾರಾಹಾರ ದೋಸ್ ವಂದಿಂಗ್ ಏನ್ ನಮಸ್ ಕೊಣ್ಣತಿ ಜಯತೋ ನುಕುತಿ ಬುಣಿ ಸ್ವಾದ ಫೆದಿಗೆ ಮಿದನಿ ಅದಿ ಏಗ ಫಹುಂ ಯಹುದಿ ಇಸ್ರಾಯಿಲುಂ ವೇ ಅಮಿಲ್ಯ ಯಮನ ಬೊಂಗಳ ಹಮಲ್ದಿ ಹಂಗುರಾಮ್ ಕೊಫ ಅದಿ ಅಮೆರಿಕಾ ಯಹುದಿ ಸಲ್ ಗುಳಿಗೆಂಗ್ ಯಮನ ಬೊಂಗಳಿ ಫಹರೆಗ್ಗ ಹಮ ದಾದಿ ಫಹಕುಂ ವೇ ಯಮನಿಗೆ ಕ್ಯಾಬಿನೆಟ್ಗೆ ಮಿನಿಸ್ಟರ್ ಉಂಗೆ ತೆರೆ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಿನಿಸ್ಟರ್ ಉಂಗೆ ತೆರೆ ದೆ ಬ್ಯಾಕ್ ಆಫ್ ಎಬ್ಬ ಮೀ ಹುಂ ಎ ಹಮಲಾಗ ಮರಾಜಾ ಎನ್ನಮ ಎಸ್ ಯಮನ್ ಫಹತ ಜೆಸ್ಸನು ತೋ ಅದಿ ಯಮನ್ಗೆ ಹಮದಾತನ್ ಹುಟ್ಟೂನು ತೋ ಮೀ ಹಮ ಉಫದಿಗಿಂದ ಬೊಡ್ ಸ್ವಾಲೆ ಮಿಹಾರು ಯಮನು ಇಲಾನ್ ಕೊಫ ಮಿಯತಿ ದೆಂ ಉನ್ನಾನಿ ಹಮ ಹಿಸೋರ ಕಫ ಹಿಸೋರೆ ಹಿಸೋರ ಕಂ ಹಿಸೋರೆಂ ಆದಿ ಲೋಲ ಕಲ್ಲೊಲೆ ದತ ಕದ್ದತೆ ಗಿ ಮೇರು ಮುಂ ಹಮ ಹಮಲ ದಿ ಬದಲ್ ಹಿಫುಂ ಕಮುಗ ಎಂ ಕಮು ಮಿಹಾರ್ ಮಿಯತಿ ರೆಕ್ಕಂಡ ಬಾಬು ಮಂದ ಕಂಡೋಳಿಂಗ್ ಅದಿ ಅರಬಿ ಕಣುಂ ಸೌದಿ ಅರೇಬಿಯಾ ಹುರಿಹಾ ಬೋಟ್ ತಕ ದಿ ಹುಟ್ಟು ಆಫ ಕಮಶ ಏಕಂ ಎಗತುಗ ದೇಮಿಗೆ ದಾಣೆ ಕಮುಗ ವೇ ಯಮನ್ ಗೆ ಕೋಸ್ಟಲ್ ಡಿಫೆನ್ಸ್ ಕಮಾಂಡ ಮೊಹಮ್ಮದ್ ಕಾದ್ರಿ ವಿಸ್ ಏಕಂ ಎಗತ ಭಯಂಕರ ಬಾಫ ಆದಿ ಮಲಿಕ್ ಹೂತಿ ಏನ ಭಯಂಕರ ಬಾಫ ವಾಣಿ ಯಮನ್ ಮಿಯತಿ ವರ ಕೆರಿಗೆಂ ಕುರಿಮತ್ಲ ತಯ್ಯಾರ ಕಮಶ ಎವ್ವೆ ಸಾಲೆಗ ಯಮನಾದಿ ಕೊಳಂ ಇತರು ಹಮದಾತ ದೇ ಕಮಗ ವಾಣಮ ವರನ್ ನುರಕ್ಕಾದಿರಿ ಹಮದಾತ ದೇನಿ ಕಮಂ ಏನ ವೇ ಭಯಂಕರ ಬಾಫ ಆದಿ ಮಿಕಂ ವೇ ಮಿಸಾಲೆ ಗೊತ್ತು ಏನ ಯಮನ್ ಫರಾತು ದಕ್ಕಾಫ ವಾ ಕಮ ವಿಸ್ ಭಯಂಕರ ಬಾಫ ಎಗೊತ್ತು ಇಗಿವನ ಅನ್ನೋ ಅನ್ಕಂಡೆ ಹಿಂಗೆ ಸೌದಿ ಅರೇಬಿಯಾ ಗತಿಯೋನೆಗೆ ತಂತಮ್ಮನ ಗೊತ್ತೆ ಮಿ ಹುಣ್ಣನಿ ಇರುಮತಿ ಫರಾತುಗ ಗತಿ ಪ್ರೊವಿನ್ಸ್ ತಂತ್ರ ಮಿ ಹುಣ್ಣನಿ ಅದಿ ಮಿ ತಂತ್ರ ಮಿನಗ ಅತಿಯೋ ಎ ಪ್ರೊವಿನ್ಸ್ ತಗೋ ದಿರಿ ಉಳೆ ರೈ ತುಂಡ ಮಂಫಾ ಅನ್ನು ಎಸ್ ಕುರೆ ಹುರಿ ಹಾ ಫ್ಯಾಸ ವಿಸ್ ಬೇನು ಕೊರೋ ಮಿದನಿ ರಸ್ಕಮಗೆ ಫರಾತು ಬೇನು ವಾ ಗೊತ್ತ ಕಂ ಫಾ ಹಾ ಕುರೆ ಹಿಂಗೆ ಬದೆ ದೆ ಮಿಹಿ ಮಿಕಂ ಒಯಂಗಿರುಗ ಮಿನಗ ಅತಿಯೋ ಮಿ ಗೆಂದನಿ ಮಿಹಾರು ಗಲ್ಫ್ ಕಂಡು ತೆಯೋ ಬೇರು ಕೊರವೆ ನೆತುಮುನ್ ಸಹಾರ ಹುರಸ್ ಕೊಫಾ ಯಂಬುಗೆ ಬಂದರ ರೆಕ್ಕಂಡಾ ದಿಮಾಗ ಗೆಂಗೊಸ್ ಎತನು ಮೀ ತೇವ ಬರಕುರು ಮಿದನಿ ತಫಾತ್ ಏಕೇಕಿ ತೇವ ಗುರಾಪ್ತಕ ಅದಿ ಟೇಂ ಕರ್ತಕ ಮಿಗತ ಮಿಕ ಹಿಂಗ ಮುಂದನಿ ಕೊ ಯಮನು ವಣಿ ಎ ಮಾರುಕ ಸಭ್ಯ ಸಮದಾತ ದೀಫ ಏಂಕಮು ಮಿಹಾರು ಇಂಜಾರೆ ಗುತು ಭಯಾಂಕ ಫಮಿಯತಿ ಮಿಗತ ರೆಕ್ಕಂಡುಗೆ ಮಗು ತೇವ ಎಕ್ಸ್ಪೋರ್ಟ್ ಕುರು ವೆಸ್ ಹುಟ್ಟುವ ಲಾಣಿ ಕಮುಗ ಅದಿ ಬಾಬು ಮಂದ ಕಂಡೋಳ ಮಿಹಾರು ಮಿಯತಿ ಬಂದು ಕುರೇ ಫ ಕಮಶ ಯಮನು ಹುದ್ದ ದೇ ಬೋಟ್ ತಫಿಯವಾ ಇತರು ಫರಾತಕಂ ಎ ಕಂಡೋಳಿ ಮಿಸ್ ದತರು ನುಕುರವೇನೆ ಕಮುಗ ಯಮನ್ಗೆ ಫರಾತು ಮಿಹಾರು ಮಿಯತಿ ಏಕಂ ಎಗುತ ಭಯಾಂಕ ಏಂಕಮು ಸಾಧಗ ಹಿಮೇನೆ ಕೊಲಿಷನ್ ಎಂಗ ಅದೇ ಕುಲವಾದಾಗೆ ಬೋಟ್ ತಕ್ಕ ಅಮಾಂಕಂ ಹೋದೆ ದೇನೆ ಕಮಂ ಅದು ಇವುಲಾನು ಕುರೆ ಮುನ್ ಕಮ ಅವ್ಯಸ್ ಅಮಲೀಗತು ಏಕಂಕಂ ಹಿಂಗೇನೆ ಕಮ ಕಣ್ಣು ಬೆಲೆವೆ ಏಯ್ ಅಮೆರಿಕಾ ಅಮೆರಿಕಾ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲ್ ಯಮನ ಬೊಂಗಳ ಹಂಗುರಾಮ ಕೊಗ್ಗೆಂ ಕುಳಿಫಸ್ ನುಹೋದು ನಿರುಗ ದೇಂ ಸಾಧಗಂ ಹಿಮೆನೆ ವಕಿ ಕೊಲಿಷನ್ ಹದಾಗೆಂ ಯಮನಗು ಮಚ್ಚ ದೇಕ್ಕೇನೆ ಗದೆ ನೋಣಾಣಿ ಕಮಗ ತಫಾತ್ ಏಕಿಕೆ ಫರಾತಕು ಲಫಾ ಕಫ ಭಯಂಕರಮು ಮೀ ಗೆಂದನಿ
1: ನಾಜೆ ಮಿ ಅಮೆರಿಕಾ ಈರಾನ ಬಿರುದಕ್ಕ ಮಿ ಇನ್ಸಾರು ದೆಮುನ್ ದಾಹಾ ದುವಾಕ ಹುರುಮುಸ್ ಖಾಂಡುವಳಿ ನುಹುಳುವೆನ ಕಮಂಗ್ ಈರಾನ್ಗೆ ಮಿ ಫರಾತುಂ ವಣಿ ಬುನಫ ದೆ ಮೀ ಹಮ ಮೊಳಿ ದುನಿಯಾಗೆ ಇಕ್ತಸೋದಾವೆಸ ಗುಳಿಫಾವಾ ಕಮಕ ವಾಯರು ಮಿ ಮಿಕಮ್ಕ ಸೋಬನ್ ದುನಿಯಾಗೆ ಗಾಮ್ತಕ ಕಿಹಾವರೆಗೆ ಗೆಲ್ಲುಮಕ ಕುರಿ ಮತ್ಲಾಂಚಿ ದಾಣಿತೋ
0: ಈರಾನ್ ಫರಾತು ಮಿಹಾರ್ ಭಯಾಂಕ ಫಮ್ಯತಿ ಈರಾನ್ಗ ಐ ಆರ್ ಜಿ ಸಿ ನೆರು ಭಯಾನಿಗ ಈರಾನ್ ಬಿರುದಕ್ಕ ಗುರಾಮ್ ಕೊರಮ್ ದಾಹ ಹಿಂದ ಕೊರ್ಮೋಸ್ ಕಂಡೋಳಿ ಹುಳುವಿಗೆ ನುದಾಣೆ ಕಮುಗ ಈರಾನು ಮಿತನಗೆ ಕೊಂಡ್ರೋ ಮಿಹಾರ್ ನಗಾಹುವ ಕಮಶ ಈರಾನು ಕಂಡಳ ರೂಟ್ ಫಿಯವ ಎಹೆಂ ಮಗಕುಂ ಮಿ ಕಂಡೋಳಿಂದ ತುರ್ಕುಲ ದಿಮಾ ಕುರ ಕಮಗ ವಾಣಮ ಈರಾನು ಹಮದಾತ ದೇನೆ ಕಮ ಬಿಸ್ ವೇ ಇಂಜಾರಾಯ್ಕ ಭಯಾಂಕ ಫಾದಿ ಓಮಾನ್ನ ಗಾತ್ಗುವ ಅಸೇರಿ ಫಶುಂ ಮುಳಿಂಗ್ ಆ ಮಗೆಂಗ್ ಹುಳುವಾಗೆಂ ಅಮೆರಿಕಾಗೆ ಎದುಮುಗಿ ಮತಿಂಗ್ ಅದೇ ಅಮೆರಿಕಾ ಹಿಮಾಯತ್ ದೇನೆ ಕಮ ಬುಣಗೆಂ ಬೋಟ್ ಫಹಾರ್ ತಕುಂ ಎಗುತ ದತುರು ಕುರ ಮುಂದಾ ಕಮಗ ವಾಣಮ ಏಕಂ ಬಿಸ್ ಏ ಕುರೆವೇನೆ ಕಮ ನೂ ಕಮಗ ವೇ ಈರಾನ್ ಫರಾತು ಭಯಾಂಕೊಪ್ಪ ನತೀಜಾಕ ವೇಗನ್ ದಾಣಿ ಎ ಬೋಟ್ ಫಹಾರ ಹಮದಾತ ಏರು ಕಮಶ ಏಹೆಂ ಕಮ್ ಹದಾಕ್ ಸುನ್ನಾಫತ್ ವೇಗನ್ ದಾಂಬೇನು ನೂ ಕಮ್ಗ ವಾಣಮ ಈರಾನ್ ದಕ್ಕ ಮಗುಂ ಈರಾನ್ ಅವಾಹಕ ದಕ್ಕಾಗೆ ನೂ ಗತಕ ಮಿಹಾರ್ ಹೋರ್ಮೋಸ್ ಕಂಡೋಳಿ ಬೇನು ಕುರವೇನೆ ಕಮ್ಗ ಈರಾನ್ ಫರಾತು ಮಿಹಾರ್ ಮಿಯತಿ ಇವುದಾನ್ ಕೊಪ್ಪ ಅದಿ ತಿಯ ಫಾಹ ಕುರೆ ಫದಾಂ ಮಿಕಮ್ಗೆ ಸಾಬು ದುನಿಯಾಗೆ ಎಕ್ಸೋದ ವರ ಬಡದು ಗೆಲ್ಲುಂತ ಲಿಬೆ ಮುಂಗೆ ಬದ್ದೆ ಏಯ್ ತೆಲುಗೆ ಆಗೋ ಹಾಮ ದುಹೆ ದುಹ ಕಮ್ಮಿಹಾರ ಮಾಡು ಮತಿವ ಮುಂದಾಯರುಗ ಹುರ್ಮೋಸ್ ಕಂಡೋಳಿ ಬಂದುವೆಗೆ ಗೋಸ್ವಾಮಿ ಒಣ್ಣ ಹಮ ಕೊಮ್ಮೆ ದುಹ ಹಾಕಿ ಮೀ ಎತಕ್ಕೆ ಬಡದು ಹಾಸ್ಕಂ ಗಾಮ ತಕ್ಕ ವೆರಿ ಕುರುವ ಕಮೆ ಗೊತ್ತುಗ ಮಿಕಂ ಕಮ್ಮಿಯತಿ ನತೀಜ ಗೊತ್ತು ಗ್ಯಾಗಣಕ ದೆಮಹ ಅದಿ ಮಿಹಾರ ಮಿಯಂ ಹಿಸಾಬು ಗ್ಯಾಗಣಕ ದೆಮಸ್ ದುಹ ಗುಮ್ಮದತ ಹುರ್ಮೋಸ್ ಕಂಡೋಳಿ ಬಂದುವೆಗೆ ಗೋಸ್ವಿ ಕಮ್ಗ ವಾಣಮ ಮಿಕಮ್ಗ ತೆಹರಾನ್ ಯೂನಿವರ್ಸಿಟಿಗೆ ಪ್ರೊಫೆಸರ್ ಮೊಹಮ್ಮದ್ ಮರಂದಿ ಸ್ವಾಹ ಕೊರ್ಬಾಫು ಆತಂಕೊಳ ಮೀ ಮುಳಿ ದುನಿಯಂಗ್ ಅಣ್ಣ ಲೊಳು ಹಮ ವೆಗೆನ್ ದಾಣಿ ನವಾಸ್ತೆ ಕ ತಿರಿಸ್ವನ್ ತಿರಿ ಹೋಗಿ ಹಾರತ ಹೋಗಿ ತೆರೆಯಗ ದುನಿಯಂಗ ಇಕ್ಸೋದಿ ಬೋಡು ತದ ಫದ ಗೆಲ್ಲು ದೆನಿವಿ ಹಾದಿಸಾಯಂಗ್ ಹಿಂಗುಂ ಕಮುಗ ಏಹೆಂ ಕಮು ಎಫದ ದುನಿಯಗೆ ಕಂ ಹಿಂಗಂ ಬೇನು ನೂ ಕಮುಗ ವಾಣಮ ಈರಾನ ದೇಕೊಳಂ ಮಿ ಕುರವೇ ಹಂಗುರಾಮ ನೀವಕ ಗೆನ್ನಂ ವಿ ಕಮುಗ ಏನ ವಿಸ್ ವೇ ಏಕಂ ಎಗುತ ಭಯಾಂಕುರ ಬಾಫ ಅದಿ ಸರಹದ್ದಿ ಫೆಂಬರ್ಗ ಮಿಹಾರ್ ಮಿದಣಿ ವರ ಬೊಡತಿ ಮಸ್ಲತಕ್ಕೆ ಹಿಂಗಿತುರುವಮು ಮಿಕಮಾಗುಳಿಗೆ ಮಿಹಾರ್ ಮಿಯತಿ ಈರಾನ್ಗೆ ಫರಾತು ಮಿಕಮ್ ಈರಾನ್ ಅದೇ ಕೊಳ ಮಿಬುನ ಕೊಯಲಿಷನ್ ಹದಾಗೆ ಕಮಗ ವ್ಯಸ್ ಅದೇ ನೀವು ಗೊತ್ತಕ್ಕ ಕಮಗ ವ್ಯಸ್ ಬ್ಯಾರ್ವ ಮುಂದಾಗ ಮತ್ತಕ್ಕ ವರ ಬಡ್ತಿ ಇಂಜಾರ್ ತಬ್ಬಸ್ ದೀಪ ಫಾ ಕುರುವಿಗೆ ಬದೇ මෙහර බල්ගේරියගේ ෆරාතුන් ඊරාන දෙකොළන් අස්කරි ඔපරේෂන් තන් හිංගම් මසෙක කොරමුන් දාතිීවේ ඊරාන්ගේ ෆරාතුන් වේ බල්ගේරියය මෙහර ඉංසාර්දීවා. ඒයි ඊරාන් මෙ හවලා දෙනී අධිප්දාල්ගේ චාටරුග හිමනේ තිනෙ තිනෙන් එක දේ මාධදාය. අලිදල් ගාර් ගරාතුන් හිමන තින තින එකෙදේ මාද වේ ඊරානු හවා දිපාදේ අලිප්දල්ග චාටරුග තිරිස් හතරෝන් මාධදාග හවාද ඊරාන්ග පරාතුන් ෆොරිම් ස්ටාබස් රක්චි බයංකරොබක් වනී අදි අලිප්දාල්ග ජෙනල සෙම්ලී නොතාම මජිස්ගේ ගරාර්ගවසම බයංකරව පදෑන් ඒන බයංකරොබක් වාකම මී එවෙස් ගවමකුන්. එහෙන් ගවමක දෙකොළන් හමලදී හඟුරාම කුරුමට්ටකා එගවමග එහෙන් ගවමගේ අස්කරී මරකස්තන් හදානුවත මතින්දා බොට රුකුරවාලා හතියාර බහට්ටා මිපදෑන් එකන් කොක්ගෙන් අනෙක් ගවමකන් හමලාදිමග පුරුසත් දේකම් ගවානම එයි බැනලගවාමි ගොතුන් හිංගා ජරීමා එකම් ග වේ අධිදාග නිම්මුමග එකන් එගොත බයාමගෙන් එහෙකමුන් එකම හවාලා දෙව්වා අබා සරක්චී විදාලුව වනී එව්‍ය සාලක බල්ගේරයාගේ පරාතුන් අධි සෝෆියයාග මෙහර මේ සරකාරග පරාතුන් එකන් කොෆිකම් ගවානම ඊරානු ගරද්දු හමලා වරබ් වරුගදිය බල්ගේරියයන් අමාසුවකෙන් දානේ කමග අදී යුක්‍රේනු මෙහරමති ඊරානු කිබෑම් වර බොඩ මාෆන් එදිෆා එවසාදගේ ගස් ඊරානුක බෝටක්කන් හමලා දිනී ඒ ගස් ගස්තුක නුන් කමශා ඒ හෙදනු ගෝහෙක් කමග ඒ යුක්‍රේන් ප්‍රාතුන් ගබුල් කුරා කමග වෙස් එබ්බස මෙහරමති ඊරානු කිබෑම් මාෆන් එදිෆ ඊරානු බයංකොෆ වේ ආදෙන් එෆහර එකම මෙහර මාෆ් කොෆින් කමශා දෙන් එෆද කම තක්වාර වෙජ්ජි කමග වානම ඊරානුක මිසෙල් තන් අමාසුකෙන් දානී හම යුක්‍රේන් වෙරිරා කීවක්කම වේ ඊරානුක ප්‍රාතුන් ඉන්සාරක් බයංකොෆ ආදි සයිප්‍රස් මෙ මසලාගේ තෙරියා වද ෆවාකම ඊරාන ඊරාන බෙලවේතිවේ සයිප්‍රස් දින් ඉන්සාරයක් මෙහාර සයිප්‍රස් කේ සරකාර ගොරාතු නිම්මහ මෙති එව්එස් ගෝමෙක අස්කරියාය ඊරාන හමද දිනු මට්ටක එබ්බාරුන් ත දෙන්නු දෙන එකම ගාදී එකමගේ යගින්ක මෙහාර ඊරාන දේකම ගව සයිප්‍රස් කේ ෆරාතු මෙහාර මෙති එකන් එකත බයං කොෆ එකම ඊරාන දේ ඉන්සාරතකන් හගීකතුක දුනියේ ගම්තක මෙහාර වර බඩ ජෙහෙලුම මුන්දා කම් වෙස් මිකම ග තෙරේම් ෆාහක් ප්‍රවුන් දා කම් ගා තෆාතේ කි ගිනුස්තක වේ එකන් එකත ෆාහක කෝ බයං කොෆ.
1: ناظرین برابر شکر یانگ تو حصہ کلی معلومات میاد کے دنیا کلی کے پروگرام کا امی بالالی میدون متی ہنگرا میں کے اتر مرحلہ فیشن امی مولوا مهم معلومات کے لبن کم کے امید کا وکیلانا السلام علیکم.